0: livefm.lk
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා livefm.
2: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk Hita pinovana rasa
2: livefm.lk

0: Live FM.
1: දැන්වලාව ලංකා වේලාවෙන් පාන්දර 5:40. නොනවතින ගී රිද්මය. Live FM.
2: livefm.lk

0: Live FM.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: Live FM.lk.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: Live FM

0: ලංකාව අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි.
1: Live FM.
2: www.livefm.lk. හිත පිනවන රස.
1: livefm.lk.

0: Soyara.
1: Live FM.
2: Mamamati na girit maya. Live FM.
3: LiveFM.lk.
4: LiveFM.lk.
2: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එක

ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: Live FM.
1: Mamamatina Girit Maya. Live FM.
2: Live FM.lk.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM.

0: livefm.lk
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා livefm
2: livefm.lk

0: Live FM.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk
2: livefm.lk

0: ලංකාව වෙලාවෙන් දැන් වෙලා උදේ
1: 6:40
2: liveFM.lk
3: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා liveFM.
2: liveFM.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: Bono Martina Gi Ritmaya Live FM
1: livefm.lk.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: Live FM.

0: පිට රටක ඉඳන් අපි වහගෙන ඉන්න දැන් වෙලාව ලංකාවේ වෙලාවෙන් උදේ 7යි.
1: live.fm.lk
0: මොනවතින ගී රිද්මය live fm
2: live.fm.lk

0: Live FM.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: Live FM.

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: Live FM.

0: දැන් ලංකාවේ වෙලාව උදේ 7:20
1: Live FM
2: www.livefm.lk හිත පිනවන රස
3: Live FM

0: thing. LiveFM.lk
1: www.livefm.lk Hita pinuwa na rasa.
2: Live FM.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: Live FM

0: livefm.lk.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා livefm.
2: livefm.lk.

0: livefm.lk
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි. දැන් ලංකාවේ වෙලාව උදේ 7:40.
2: Live FM

0: livefm.lk
1: www.livefm.lk Hita pinawa na rasa.
2: Live FM.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: live fm

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM.

0: වෙලාවදේ 8යි ලංකාවේ වෙලාවෙන්
1: live fm
2: රුහුණට රජරටට සෙන්කඩගලට www.livefm.lk
3: livefm.lk

0: livefm.lk.
1: Mamamatina giritmaya Live FM.
2: livefm.lk.

0: Live FM
1: Cyber Avakashi Lankiya Hadagasma
2: Live FM Live FM.lk

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි. ලංකා වෙලාවෙන් හරියටම උදේ 8:20.
2: Live FM.

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk.

0: livefm.lk.
1: Nono Matina Giritmaya, Live FM.
2: Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm.lk

0: ಲೈವ್ ಎಫ್ಎಂ
1: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
2: liveFM.lk

0: ලංකා වෙලාවෙන් හරියට මුදේ 8:40
1: Live FM
2: රුහුණට රජරටට සෙන්කඩගලට www.livefm.lk
3: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම livefm

0: livefm.lk.
1: එහිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය live fm.
2: Live FM.

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: Live FM.
1: www.livefm.lk. Hita pinovana rasa.
2: Live FM.

0: ලංකාවේ දැන් වෙලාව උදේ 9යි.
1: livefm.lk
2: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
3: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: Live FM.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: LiveFM.lk.

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: Live FM. Oh.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: Live FM.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM.

0: livefm.lk
1: ರುಹುನಟ ರಾಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.livefm.lk
2: Live FM.

මම කියන්නේ මගේ ආදරවන්ත කියන්නේ. මම මොකටද ඔයාගේ ආදරවන්ත කියන්නේ? එයා කියනවා මම කියන්නේ එයාගේ ආදරවන්ත කියන්නේ. නෑ නෑ මම කියන්නේ මගේ ආදරවන්ත කියන්නේ. එහෙම නේද? හැම එක්කෙනෙකුටම ආදරවන්තයක් ඉන්නවා. වායසේ ප්‍රශ්නයක් නෑ ආදරේට.

0: හිතට දැනෙන රිද්මය
1: liveFM.lk

0: ලංකාවේ දැන් වෙලාව උදේ 9:40
1: Live FM
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
3: livefm.lk

0: Live FM
1: Sri Lanka Rhythmia Vishwe Sisara Live FM
2: Live FM

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: Live FM
1: రుహునట రాజరాటట సింకడగలట www.livefm.lk
2: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: Live FM.
1: Mama Batina Girit Maya. Live FM.
2: Livefm.lk.

0: වෙලාවදේ 10යි ලංකාවේ වෙලාවෙන්
1: live fm.lk
2: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වය සිසාරා live fm
3: live fm.lk

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: livefm.lk.

0: ලංකා වේලාවෙන් උදේ 10:20
1: liveFM.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම liveFM
3: liveFM.lk

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: livefm.lk.
1: Nono Matina Girit Maya Live FM.
2: Live FM.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: Live FM.

0: Live FM
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
2: livefm.lk
3: livefm.lk

0: livefm.lk දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: ලංකාවේ අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 11යි.
1: live.fm.lk රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: දැන් වෙලාව ලංකාව වෙලාවෙන් උදේ 11:20
1: live.fm.lk
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා live fm
3: live.fm.lk

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.
2: Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම
2: livefm.lk

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: Live FM.

0: www.livefm.lk.
1: livefm.lk.

0: දැන් වෙලාව ලංකාව වෙලාවෙන් උදේ 11:40
1: liveFM.lk
2: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
3: Live FM

0: Live FM.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm.lk

0: Live FM.
1: දවල් 12යි ලංකාවේ වෙලාවෙන්.
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
3: livefm.lk

0: livefm.lk.
1: Sri Lanka Rhythmia Vishwa Sisara
2: livefm.lk.

0: livefm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk Hita Pinovana Rasa
2: Live FM.

0: ලංකා වෙලාවේ මධ්‍යහන
1: 12:20 live.fm.lk
0: මොනවතින ගීවිත්මය live fm
2: live.fm.lk

0: livefm.lk.
1: Mamabatina giritmaya Live FM.
2: livefm.lk.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: livefm.lk

0: Live FM.
1: Mamamatina Girit Maya. Live FM.
2: Live FM.

0: ලංකා වෙලාවේ මධ්‍යහන 12:40
1: LiveFM.lk
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා LiveFM.
3: Live FM.

livefm.lk වෙහෙස නිවන රිද්මය www.livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: දැන් වෙලාව දවල් 1යි ලංකාවේ අපේ වෙලාවෙන්
1: livefm.lk
2: www.livefm.lk හිත පිනවන රස
3: livefm.lk

0: Live FM
1: Cyber Avakashi Lankiya Hadagasma
2: Live FM Live FM.lk

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: livefm.lk.

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි
1: 20යි live fm
2: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk site එකට ගිහින් classic radio select කරන්න. classic radio දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන classic radio radio garden tune in radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
3: livefm.lk

0: livefm.lk.
1: Nono Matina Girit Maya Live FM.
2: Live FM.

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
0: livefm.lk

0: Live FM.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි
1: 45 livefm.lk
2: www.livefm.lk හිත පිනවන රස
3: livefm.lk

0: Live FM.
1: www.livefm.lk. Kita pinawan ang rasa.
2: Livefm.lk.

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය
2: liveFM livefm.lk.

0: ලංකාවේ දැන් වෙලාව සවස 2යි.
1: Live FM.
2: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
3: Live FM.

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.
2: Live FM.

0: livefm.lk.
1: එහිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk.

0: Live FM.
1: Sri Lanka Rhythmia Vishwa Sisara. Live FM.
2: Live FM.lk.

0: Live FM.
1: දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න දැන් වෙලාව ලංකා වේලාවෙන් දවල්
2: 2:20.
3: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා.
4: Live FM.
5: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම
2: live fm

0: live.fm.lk.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk Hit a pinova na raça.
2: livefm.lk

0: livefm.lk
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: Live FM.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න දැන් වෙලාව ලංකා වෙලාවෙන් දවල් 2:40.
3: Live FM.lk.

0: livefm.lk
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
0: livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: livefm.lk
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
2: livefm.lk

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: ලංකාවේ දැන් වෙලාව සවස 3යි.
1: Live FM.
2: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය. Live FM.
1: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk Hita pinawa na rasa.
2: Live FM.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: ලංකාව වෙලාවෙන් සවස 3:20
1: live.fm.lk
2: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: live.fm

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: එහිටියත් මෙහි හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk.

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: Live FM

0: ලංකාව වෙලාවෙන් සවස 3:40
1: livefm.lk
0: මොනවතින ගීරිත්මය livefm
2: livefm.lk

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: Live FM

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: Live FM.
1: Sri Lanka Rhythmia Vishwa Sisara. Live FM.
2: Livefm.lk.

0: www.livefm.lk. Hitta Pinovana Rasa.
1: Livefm.lk.

0: සවස 4යි ලංකාවේ දැන් වෙලාව.
1: livefm.lk
2: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය
2: livefm.lk.

0: livefm.lk.
1: www.livefm.lk. Hit a pinovana rasa.
2: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: Live FM.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: Live FM.

0: ලංකාවේ දැන් වෙලාව සවස 4:20
1: liveFM.lk
2: www.liveFM.lk හිත පිනවන රස
3: liveFM.lk

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.
2: livefm.lk.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: Live FM.
1: Mamamati na girit maya. Live FM.
2: Livefm.lk.

0: livefm.lk
1: www.livefm.lk Hit a Pinovana Rasa.
2: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm

0: livefm.lk.
1: www.livefm.lk. Kita pinawan ang rasa.
0: livefm.lk.

0: livefm.lk. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: Live FM.

0: Live FM.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: Live FM.

0: livefm.lk.
1: Mamamatina giritmaya Live FM.
2: livefm.lk.

0: Live FM.
1: Sri Lankie Rhythmia Vishwe Sisara. Live FM.
2: Live FM.lk.

0: livefm.lk
1: ලංකාවේ දැන් වෙලාව සවස 5:02
2: වෙහෙස නිවන රිද්මය www.livefm.lk
3: livefm.lk

0: Live FM.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය
2: liveFM livefm.lk.

0: Live FM.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
0: livefm.lk

0: ලංකාවේ දැන් වෙලාව සවස 5:20
1: liveFM.lk
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
3: Live FM.

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: Live FM.
1: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM
2: Live FM.lk

livefm.lk මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk

0: Live FM
1: ලංකාවේ දැන් වෙලාව සවස 5:40. නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: livefm.lk.
1: වේහස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: ලංකාවේ දැන් වෙලාව සවස 6යි.
1: live.fm.lk
0: මොනවද තින ගීරිද්මය? live fm
2: live.fm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම
2: live fm

0: livefm.lk. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: livefm.lk.
1: Mamamatina Giritmaya Live FM.
2: Live FM.

0: Live FM
1: ලංකාවේ වෙලාවෙන් සවස 6:20යි. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk.

0: Live FM.
1: Mamamatina Girit Maya. Live FM.
2: Live FM.lk.

0: ලංකාවේ වෙලාවෙන් සවස 6:40
1: liveFM.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම liveFM
1: liveFM.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm.lk

0: Live FM
1: www.livefm.lk හිත පිනවන රසය
0: Live FM.lk

0: රාත්‍රී 7යි ලංකාවේ වෙලාව.
1: Live FM.
2: වෙහෙස නිවන රිද්මය. www.livefm.lk.
3: livefm.lk.

0: livefm.lk.
1: Mamamatinag iritmaya Live FM.
2: Live FM.

0: livefm.lk දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk Hit a pinova na rasa.
2: livefm.lk

0: Live FM.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 7:20
1: Live FM
2: වෙහෙස නිවන රිද්මය www.livefm.lk
3: livefm.lk

0: Live FM.
1: www.livefm.lk. Hita pinawa na rasa.
2: Livefm.lk.

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: Live FM.

0: livefm.lk ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tune in radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 7:40
1: Live FM
2: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
3: livefm.lk

0: Live FM.
1: రుహునట రజరటట సింకడగలట www.livefm.lk.
2: livefm.lk.

0: Live FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: Live FM
1: Cyber Avakashi Lankiya Hadagasma
2: Live FM Live FM.lk

0: livefm.lk
1: ruhunata rajaratata sinkadagalata www.

0: පිට රටක ඉඳලා අපි වහගෙන ඉන්න වෙලාව දැන් ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි.
1: livefm.lk
2: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
3: livefm.lk

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: Live FM

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: ලංකාව දැන් වෙලාව රාත්‍රී 8:20
1: liveFM.lk.
2: එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය liveFM.
3: liveFM.lk.

0: Live FM
1: Sri Lanka Rhythmia Vishwe Sisara Live FM
2: Live FM

0: livefm.lk.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: livefm.lk

0: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී 8:40
1: Live FM
2: www.livefm.lk හිත පිනවන රස
3: livefm.lk

0: livefm.lk
1: సైబర్ అవకాశే లాంకే హదగస్మ livefm
2: livefm.lk

0: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk
1: livefm.lk

0: Live FM.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
2: Live FM.

0: ඈත හිටියත් ළඟක වගේ දැන් අපි වහන වෙලාව රාත්‍රී 9යි ලංකාවේ වෙලාවෙන්
1: live fm
2: www.livefm.lk හිත පිනවන රස
3: live fm

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: Live FM.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
2: livefm.lk

0: Live FM.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
2: Live FM. liveFM.lk.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම livefm
2: livefm.lk

0: ලංකාවේ දැන්වෙලාව රාත්‍රී 9:20
1: liveFM.lk
2: මොනවතින ගීරිත්මය liveFM
3: liveFM.lk

0: Live FM.
1: www.livefm.lk. Hita pinawa na rasa.
2: Livefm.lk.

0: Live FM
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
2: Live FM.

0: livefm.lk.
1: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.
2: Live FM.

0: Live FM.
1: Mamamatina Giritmaya. Live FM.
2: Live FM.lk.

0: livefm.lk
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා
2: livefm.lk

0: livefm.lk
1: ලංකාවේ දැන් වෙලාව රාත්‍රී
2: 9:41. දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
0: livefm.lk

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk

0: livefm.lk
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: Live FM.
1: Cyber Avakashi Lankiya Hadagasma
2: Live FM. Live FM.lk.

0: විලාවර 10යි ලංකාවේ වෙලාවෙන්
1: live.fm.lk.
2: එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය live fm.
3: Live FM.

0: livefm.lk.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා
2: livefm.lk.

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk. livefm.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM

0: ලංකාවේ වෙලාව රාත්‍රී 10:20
1: LiveFM.lk
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා LiveFM
3: LiveFM

0: livefm.lk
1: Sri Lanka Rhythmia Vishwe Sisara
2: livefm.lk

0: livefm.lk
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා livefm
2: livefm

0: livefm.lk.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: ලංකාවේ වෙලාව රාත්‍රී 10:40
1: liveFM.lk
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම liveFM
3: liveFM.lk

0: LiveFM.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: LiveFM.lk

0: livefm.lk
1: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වය සිසාරා livefm

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: රාත්‍රී 11යි දැන් වෙලාව.
1: livefm.lk
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා. livefm

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: Live FM

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: Live FM

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM.

0: livefm.lk.
1: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk.

0: දැන් වෙලාව ලංකාව වෙලාවෙන් රාත්‍රිය
1: 11:20
2: live.fm.lk
3: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: live.fm

0: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM. දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM

0: livefm.lk
1: www.livefm.lk හිත පිනවන රසය
2: livefm.lk

0: Live FM.
1: www.livefm.lk. Hita pinawa na rasa.
2: Livefm.lk.

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: දැන් වෙලාව ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11:40
1: Live FM
2: www.livefm.lk හිත පිනවන රස
1: livefm.lk

0: livefm.lk
1: www.livefm.lk Hita Pinovana Rasa
2: Live FM.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: www.livefm.lk Hit a pinovana rasa.
2: Live FM.

0: livefm.lk
1: www.livefm.lk Hit a Pinovana Rasa
2: Live FM.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: సైబర్ అవకాశే లాంకేయ హతగస్మ livefm
2: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
2: livefm.lk

0: දැන් වෙලාව ලංකා වේලාවෙන් හරියටම රෑ
1: 12:20 live fm
2: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා live fm
3: live fm.lk

0: Live FM.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම livefm
0: livefm.lk

0: Live FM.
1: www.livefm.lk Hitta pinovan rasa.
2: දැන් වෙලාව ලංකා වේලාවෙන් හරියටම රැ 12:40යි.
3: Live FM.

0: livefm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම livefm
2: livefm.lk

0: Live FM.
1: Mamamatinag i-ritmaya. Live FM.
2: Live FM.lk.

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: livefm.lk.

0: livefm.lk
1: Sri Lanka Rhythmia Vishwa Sisara Live FM
2: Live FM

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම livefm

0: livefm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: livefm.lk.
1: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: Live FM.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: live fm.lk
1: ලංකාවේ වෙලාවෙන් 5:20.

0: livefm.lk
1: www.livefm.lk Hit a pinovana rasa.
2: Live FM.

0: FM, then Lova Supatala, Radio Garden, TuneIn, Radio FM yana app haraha wageema tawat web adawi gananawak osse shravane kala heki bawa api obata satutin denun demo. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: Live FM.
2: Mama, me lande, ayye ake.

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.
0: live fm

0: livefm.lk
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
2: Live FM

0: Live FM
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: ලංකා වෙලායිෙන් පාන්දර එකයි
1: හතුලිහයි
2: liveFM.lk
3: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වය සිසාරා liveFM
4: liveFM.lk.

0: Live FM
1: Sri Lanka Ridmaya Vishwe Sisara Live FM
2: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm.lk

පාවපුව පේනවා. ඉතරම්ම පාවපුව. ඉතින් මේ කැලිපහේ ටෝච් එකක් තිබුණා මාමා කෙනෙක් ළඟ. එයා ගැහුවා වේදිකාවට ටෝච් එක මම බලා ගන්න දෙන්න වැඩ කියලා. හැබැයි ඉතින්

අරහේ කොල්ලො කුරුට්ට මැරෙන කවුරු හින්දද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට පුලං ගහනවා. එලාර අල්ලගෙන ඉන්නවා, දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා, එලාර හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැහුවේ, දැන් එහෙම නෙමේ. කැලින්ම එලි පිටම ගහන්නේ, එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ, දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ, දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

0: විලාපාන්දර දෙකයි ලංකාවේ වෙලාවේ
1: liveFM.lk.
2: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය liveFM.
3: Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
2: live fm

0: livefm.lk.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
2: livefm.lk.

0: දැංගලාව ලංකාවෙලාවෙන් පාන්දර දෙකයි
1: විස්සයි
2: liveFM.lk
3: වෙහෙස නිවන රිත්මය www.liveFM.lk
4: liveFM.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
2: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: Live FM.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: දැංගලාව ලංකා වෙලාවෙන් පාන්දර දෙකයි
1: 40යි
2: Live FM.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන්, ටියුනින්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ

0: යුත්තේ ඕ නෑම බ්‍රව්සරයකින් ලයිවෆම් යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. ලයිවෆම් නොනවතින ගී රිද්මය.
1: livefm.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm.lk

0: livefm.lk.
1: Nono Matina Giritmaya Live FM.
2: Live FM.

0: livefm.lk
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: Live FM.

0: Live FM.
1: ವೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
2: liveFM.lk.

0: බැංගලාව ලංකාවේ වේලාවෙන් පාන්දර 3යි.
1: Live FM.
0: මොනවතින ගීවිත්මය. Live FM.
2: livefm.lk

0: livefm.lk
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
2: livefm.lk

0: livefm.lk
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා livefm
2: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය livefm.
2: livefm.lk.
3: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:20.

0: Live FM.
1: වෙහස නිවන රිද්මය www.livefm.lk
2: livefm.lk

0: Live FM.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: Live FM.LK.

0: livefm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
0: livefm.lk

0: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලාව පාන්දර 3:40.
1: liveFM.lk
2: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk
1: livefm.lk

0: livefm.lk.
1: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය
2: liveFM livefm.lk.

0: Live FM.
1: www.livefm.lk. Hita pinawa na rasa.
2: Live FM.

0: livefm.lk
1: www.livefm.lk Hit a pinova na rasa.
2: livefm.lk

0: අපි වහගෙන ඉන්න දැන් වෙලාව පාන්දර 4:00 ලංකාවේ වෙලාවෙන්.
1: livefm.lk
2: රුහුණට රජරටට සෙන්කඩගලට www.livefm.lk
3: livefm.lk

0: livefm.lk.
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.
2: live fm

0: livefm.lk මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

0: Live FM.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: Live FM.LK.

0: livefm.lk.
1: නැට වෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: ලංකාව වෙලාව පාන්දර 4:20.
1: Live FM.
2: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්

0: Live FM.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
2: livefm.lk

0: Live FM
1: ರುಹುನಟ ರಾಜರಟಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
2: livefm.lk

0: livefm.lk. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: Live FM.

0: ලංකාව වෙලාව පාන්දර 4:40යි.
1: live.fm.lk
2: මොනවතින ගීරිත්මය live fm
3: live.fm.lk

0: livefm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
2: Live FM.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම
2: livefm.lk

0: සුබෝදෑසනක් වෙලාව පන්දර පහයි ලංකාවේ වෙලාවෙන්
1: live.lk.
2: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ fm යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය
3: live fm.lk

0: livefm.lk.
1: Nono Matina Giritmaya Live FM.
2: Live FM.

0: livefm.lk
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල radio garden tuning radio fm යන app හරහා වගේම තවත් web අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. live fm නොනවතින ගී රිද්මය.
2: livefm.lk

0: ලයිව් FM
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.liveFM.lk
2: liveFM.lk

0: livefm.lk.
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: Live FM

0: බැංගලාව ලංකාව වෙලාවෙන් පාන්දර 5යි
1: 20යි
2: liveFM.lk
0: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
2: livefm.lk

0: livefm.lk.
1: Mamamatuy na giritmaya, Live FM.
2: livefm.lk.

0: livefm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම livefm
2: livefm

0: livefm.lk.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
2: Live FM.